0: 3ZZZ Radiothon.
1: Donate now to the 3ZZZ Radiothon. Show your support for your favourite program. With your help, we can continue to bring you the stories that matter, the music you love, and news in your language. Help empower the voices of multicultural communities. Your donation is tax deductible, so give what you can for your community. To donate, head to our website, 3zzz.com.au, or call us now on 9415 1923. Thank you for your support.
0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM, broadcasting in your language.
2: The following program is in Sinhalese.
3: Radio Tony Dida Sisi Haye. 3ZZZ. Mia Obe Gwanutili Nani Kawai. Obe Hande Obe Panivide. Obe Prajave. Vasanaga Navakpura. 3ZZZ Gwanadri Seveye. Lopura Visri Tibine. Vivide Pradeshavalin. Sangite. Denum Saha. Jana Hande. Obe Vitagini Naladi. Anu Deka Dashimatune. ඔසේ මෙල්බන් නුවර සිට ප්‍රජා ගුවන්විදුලියක් ප්‍රජාවකගේ සහභාගිත්වයෙන් තොරව පවතිනක් නොවේ. මේ ඔබේ හඬ ලොවට ඇසෙන්නට සැලසීමේ වාරයයි. අදම 3ZZZ රේඩියෝතෝන් වැඩසටහනට සහාය වන්න. එමගින් විවිධ සංස්කෘතීන් නියෝජනය කරන මෙම ප්‍රජා ගුවන්විදුලි සේවාව අඛණ්ඩව දේශීව සහ සාර්ථක පවත්වාගෙන යාමට දායක වන්න. මන්ද ඔබ පරිත්‍යාග කරන සෑම මුදල් ඒකකයක්ම ඔබේ ප්‍රජාවේ හඬ ගුවන් තරංග ඔස්සේ අඛණ්ඩව රැගෙන යාමට උපකාරී වන බැවිනි. අදම 3ZZZ වෙබ් අඩවිය හරහා පරිත්‍යාගයක් කරන්න. නැතහොත් 94 15 19 23 අංකය අමතන්න. සම්බන්ධ වී සිටින්න ඔබේ හඬ ලොවට ඇසෙන්නට සලසන්න. ඔබේ ප්‍රජා ගුවන්විදුලිය සමග එක්ව සිටින්න. 3ZZZ ලෝකේ ඔබ වෙත සමීප කරයි.
4: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්.

0: රාත්‍රියක සංගීතමය හෝරාවක් සඳතරු FM තරංගමාලා 92.3 ඔස්සේ ගුවනින්. අද 2026 වසරේ ඔක්තෝබර් මාසයේ 8 වෙනිදා බ්‍රහස්පතින්දා 2026 වසරේ ඔක්තෝබර් මාසයේ සිදු කරන රේඩියෝ තෝණය දැන් ක්‍රියාත්මකයි. 3T ප්‍රෙසිඩන්ට් ගුවන්විදුලියේ නඩත්තු කටයුතු සහ යන්ත්‍ර උපකරණ මිලදී ගැනීමැනි කාර්යයන් සඳහා අප ප්‍රජා ගුවන්විදුලිය සඳහා රජයෙන් ලැබෙන ආධාර මුදල ප්‍රමාණවත් නොවන බැවින් මෙම රේඩියෝ තෝණය පවත්වනු ලබනවා. ඉතින් දෑබර ආසන්නනි, සිංහල වැඩසටහනුත් තව වසරක් ඉදිරියට ගෙන යාමට ඔබගේ නොමසුරු දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා. ඔබගේ යුතුකම වගකීම ඉටු කරන්නට දැන් අවස්ථාව එළඹ තිබෙනවා. සෙනසුරාදා සහ ඉරිදා දිනවල පවත්වන වැඩසටහන්වලදී ඔබට පුළුවන් 94.15.19.23 දුරකථන අංකයේ අමතා ඔබගේ දායකත්වය ලබා දෙන්නට ක්‍රෙඩිට් කාඩ් පතකින් ලබා දෙනව නම් ඉතාමත්ම වැදගත් වෙනවා. සිංහල වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ පිළිවෙලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ 11:00 to 12:00 දක්වා, සඳතරු වැඩසටහන සෙනසුරාදා උදෑසන 7:00 to 8:00 දක්වා, සනිදා සාදියත් ඉරිදා උදෑසන 8:00 to 10:00 දක්වා ඉරිදා සංග්‍රහයත් විකාශනය වෙනවා. බොහෝ අපේ අසන්නන් සෙනසුරාදා සහ ඉරිදා දිනවල 3T ප්‍රිසෙට් ගුවන්විදුලි අමතර නිසා සඳතරු සඳහා ඔබ වෙන් කරන මුදල ඉදිරියට ලබා දෙන්නස ඉල්ලා සිටිනවා. සඳතරු අමතක කරන්නට එපා. සංගීතමය වැඩසටහනක් ඔබ වෙනුවෙන් පුරා හෝරාවක් සිදුවමින් පවතිනවා. ඉතින් දෑබර අසන්නනි, මේ රේඩියෝ තෝණය ක්‍රියාත්මක වෙන කාලයේදී ඔබ හා සඳතරු තුලින් එක්වන මම ධර්මපාල කොඩිකාරි සුබෘද්ධ සෙනෙහතින් යුතුව පිළිගන්න ඔබ මෙදිරියට ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ගාමිණී නාරන්පනාව.

ඔබ වෙනුවෙන් නොනවති ගයන මේ ගීතය ඔබ දුන්නා විය හැකි. මාව අමතක කරත් ඔබ වෙනුවෙන් මේ ගීතය දිගටම ගායනා කරනවා. කරුණාරත්න අබේසේකර සූරින් විසින් රචනා කළ ලද මම ගීතය හින්දි තනුවක් අනුව සංගීතවත් වෙලා තියෙනවා. ගීතය ගායනා කරන්නේ අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලයන්.

ඒ සිංහලංශයේ මගින් ඔබගේ සමාජීය කටයුතු සඳහා සංවිධානය කරන අවස්ථා ලාංකීය ජනතාවට දැනුම් දෙන්නට ඔබට හැකියාව තියෙන්නේ මෙම ගුවන් විදුලිය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන ගියොත් පමණයි. ඒ වගේම අධ්‍යාපනික, දේශපාලනික, සමාජීය තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ මෙම ගුවන් විදුලිය. ශ්‍රී ලංකාවේ මෙන්ම ඔස්ට්‍රේලියාවේ තොරතුරු ලබා දෙන්නේ ඔබට මේ ගුවන් විදුලිය අප භාෂාවෙන්. ඒ වගේම හදිසි ආපදාවන් නැතිවන විටදී මව් රටේ සහ මෙරටේ ඔබ දැනුවත් කරන්නට පුළුවන්කම තිබෙන්නේ මෙම ගුවන් විදුලියම. තවද යම් මරණයක් සිදු විට ජනතාවට දැනුම් දෙන්නටත් ඔබට හැකියාව තියෙන්නේ මේ ගුවන් විදුලිය මගින්. එම නිසා ඔබගේ සංවිධානය හෝ පුද්ගලිකව ඔබට පුළුවන් මෙම කටයුත්ත ඉදිරියට ගෙන යන්නට ඔබගේ දායකත්වය ලබා දෙන්නට. එය අමතක කරන්නට එපා. මේ ඔබගේ ගුවන් විදුලියයි.

ප්‍රජා සිංහල ගුවන් විදුලියේ මහගෙදර 3ZZZ මහගෙදර නඩත්තුවට සඳහා ඔබට පුළුවන් දැන් දායක වන්නට. සෙනසුරාදා සහ ඉරිදා දිනවල සිංහල වැඩසටහන් පවත්වන අවස්ථාවේදී ඔබගේ දායකත්වය ලබා දෙන්නට 94151923 94151928 මේ මැදිරිතුර කතන අංක. දැන් අපි ගීතයකට යමු වෙන්නේ සූදානම් වන්නේ. අප ජනප්‍රිය ගායක සෝමතිලක ජයමහා විසින් රචනාවෙන් සංගීතයෙන් හා ගායනයෙන් නිර්මාණය කර තිබෙන මෙම ගීතය ඔබගේ සතුට සඳහා විකාශනය කරන බව කල්පාවෙන් සලකන මම ඇයට හරිම ආදරෙයි. ඇගේ දෙනෙත් තෙත් වෙලා කරුණා කළා ඇදූ මවුනි පියතුමනි මට අවසරය දෙන්න ඒව ලබා ගන්නට.

0: Reachables at Guanvidulie, Sinhala Seve. FM Anu Dekai Tashmatuna.
1: ත්‍රිපල් සෙට් ගුවන්විදුලියේ ප්‍රජා ගුවන්විදුලියේ සිංහල අංශයේ වැඩසටහන් තවත් වසරක් ඉදිරියට පවත්වා ගැනීම සඳහා ඔබ කරන ලබන දායකත්වයේ මූල්‍යමය ආධාරය චෙක් පතකින් හෝ මුදල් ඇනෝමකින් හෝ ක්‍රෙඩිට් කාඩ් පතෙන් ඔබට ගෙවිය හැක. වඩාත් සුදුසු වන්නේ ක්‍රෙඩිට් පත්වලින් ඔබගේ ආධාරය ලබා දීමයි. සෙනසුරාදා සහ ඉරිදා දිනවල සෙනසුරාදා උදේ 7 සිට 8 දක්වාත් ඉරිදා දිනේ උදෑසන 8 සිට 10 දක්වාත් ඔබට මේ මුදල් ආධාර ලබා දීමට කතා කළ හැක. ඒ සඳහා 94151923 94151928 දුරකථන අංක අමතන්න. සඳතරුවට සටහනක් අමතක කරන්න එපා. සඳතරු වෙනුවෙන් ඔබට පුළුවන් මූල්‍යමය දායකත්වය ලබා දෙන්නට. නැවතත් අපි ගීතයකට යමු. මම නිදහසේ ඉන්න හරිම කැමැත්තෙන් ආදරය කියන වදන මගේ හිතට ගන්නට මම කැමති නැහැ. එබැවින් ඔබගේ සසල දෙනෙත් වලින් මා දෙස බලන්න එපා. මම එයින් සැලෙන්නේ නැහැ. පාළුව තනිකම මම අගය කරනවා. මෙසේ ගීතයකින් ලියා තබන්නේ කිච්සිරි නිමල් ශාන්ත විසින්. සංගීතවත් කෙරේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ලායන් නිතුව ගීතය ගායනා කරන්නේ විසරද TM ජයරත්නයන්.

0: දැන් ඔබට අවස්ථාව ලැබී තිබෙනවා ඔබගේ යුතුකම ඉටු කරන්න. ඒ 2026 රේඩියතෝනිය සඳහා මූල්‍යමය ආධාර පිළිනැමීමට සෙනසුරාදා සහායිකතා දිනවල සිංහල වැඩසටහන් පවත්වන වේලාවේදී 94:15:23 සහ 94:15:28 අමතා ඔබගේ ආධාරය ලබා දෙන්න.
1: අද විතරක් නෑ අපට හෙටක් තියෙන සුඛ අපි වැඩ කරන්න ඕනෑ. උදාහරණ උදාවන කිරුසේ අපි අපේ ලෝකේ ආලෝකමත් කරන්න ඕනෑ. මේ කීපද සංකල්පනාව පද රචක කරුණාරත්න අබේසේකරයන්ගේ ගායනය ආචාර්ය විචාරද නන්දා මාලනියන්ගේ සංගීතය ආචාර්ය ප්‍රේමශ්‍රී හේමදාසන්ගේ

0: ඉතින් දෑබර අසන්නනි, මෙතැන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්.
1: බ්‍රහස්පතින්දා රාත්‍රියේ ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන මම ධර්පාල කුටිකාරගේ කතානායක ඩේරේ විශ්වාසභංගයේ බාර දීම හෙට. පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට විරුද්ධව විපක්ෂයේ විසින් ඉදිරිපත් කිරීමට යන විශ්වාස භංග යෝජනාව හෙට එනම් 9 වෙනිදා මහලේ කමරිය වෙත බාර දෙන බව මෙහි සමග ජනබලවේගයේ මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. අජිත් පී පෙරේරා සහ දයාසිරි ජයසේකර යන මහතුරන් විසින් මීට පෙර ඉදිරිපත් කිරීමට ගිය වරප්‍රසාද ප්‍රශ්නවලට අවසර නොදීම මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට ආසන්න හේතු වී තිබෙනවා. කරුණු හතලකින් යුත් මෙම විශ්වාස භංග යෝජනාව ගැන පසුගිය සෞන්දා පැවති සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදී සාකච්ඡා වී ඇති අතර එයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුමැතිය ලැබුණු බව එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළා. කතානායකවරයා නීති විරෝධී ලෙස නිලින් නිවාස දෙකක් පාවිච්චි කිරීම, ඔහුගේ පුජ්ජලික ලේකම්ට රජයේ නිවසක් ලබා දීම, අවිතු ලෙස වාහන හා ඉන්ධන භාවිතා කිරීම ආදී චෝදනා රැසක් මෙම විශ්වාස භංගයට ඇතුළත් වන බවත්, තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැන් එයට අසං ගැනීම සිදු කරමින් පවතින බවත් එම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. මෙම විශ්වාස භංග යෝජනාව සිකුරාදා බාර දෙන බව අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා පෙරේදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අවස්ථාවේදී නැගී සිටි සභානායක බිමල් රත්නායක මහතා විශ්වාස භංගයේ මේ සතියේ ඉදිරිපත් කළොත් ඊළඟට පාර්ලිමේන්තු රැස්වන සතියේ සිකුරාදාය විවාදය ගැනීමට අවස්ථාව ලබා දෙන බව ප්‍රකාශ කළා. මේ අතර පාර්ලිමේන්තුවේ හිටපු මහලයකම් චමින්ද කොළොත්ත මහතා කතානායකවරට විරුද්ධව සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම දැන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම සම්බන්ධයෙන් දැනටමත් පාර්ලිමේන්තුවේ නිලධාරීන් ගණනාවකගෙන් කතානායක නිලින් නිවසේ භාරකරුගෙන් කොමිසම ප්‍රකාශ ලබාගෙන ඇති බවද ප්‍රවර්තා වෙනවා. මේ අතර මෙම විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට යන බව ආණ්ඩුව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළා. නවක වදය නිසා සිසුවෙකු දිවිනසා ගැනීම ගැන සබරගමුව සරසවිය සිසුන් 11ක් නෙරපා හරි තවත් තුනකගේ ශිෂ්‍යභාවයද අහෝසි කරයි. ශ්‍රී ලංකාවේ සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ හා විද්‍යා පීඨයේ සිසුවෙකු නවකවදය දීමෙන් පසු සිය දිවි හානි කර ගැනීමට සිද්ධියෙන් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ එහි පාලක සභාව විසින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් ස්කලුක්ස් දිනෙකු නිරපායරීමටත් තවත් තිදෙනුගේ ශිෂ්‍යභාවය අහෝස කිරීමටත් තීරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාලය තුල ක්‍රියාත්මක වූ දැඩි නවක වදය හා ශාරීරික හා මානසික හිංසන දරා ගැනීමට නොහැකිව 2023 අප්‍රේල් මාසයේදී චරිත් දිල්චාන් නම් ශිෂ්‍යයා ඔහුගේ නිවසේදී සියව දිවි හානි කරගෙන තිබුණා. මේ පිළිබඳව ඔහුගේ මව්පියන් කළ පැමිණිල්ලක් අනුව පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලැබූ විශේෂ පරීක්ෂණයකින් පසු ඒට සම්බන්ධ බවට සැක පිට සිසුන් 14 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන නඩු පවරනු ලැබුවා. මියගිය සිසුවාට සහ අනෙකුත් සිසුන්ට හිරිහැර කිරීම හා ශාරීරික හා මානසික තර්ජන එල්ල කිරීම අදාළ බරපතල විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වූ නිල පරීක්ෂණ වාර්තාව සබරගමු විශ්වවිද්‍යාලයේ පාලක සභාව මගින් පසුගිය සතියේ නිකුත් කළා. මේ වන විට භික්ෂූන් 60 දෙනෙකු බද්ධනාගාරවල සිර දඩුවම් විඳින බව කැබිනට් ප්‍රකාශක පවසයි. අධිකරණ වලින් බරපතල සිර දඬුවම් නියම කරන ලැබූ සික්සුන් 60 දෙනෙකු මේ වන විට බන්ධනාගාරගත කොට සිර දඬුවම් ලැබෙමින් සිටින බව කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයසිස මහතා පවසනවා. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දීමට පැවති මාධ්‍ය හමුවේ බන්ධනාගාරගත කොට සිටින ගලගොඩාත්තේ ඥානසාර හිමි ගැන මාධ්‍ය වේදිකා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. බරපතල වැඩ සහිතව යම් කෙනෙකු සිර දඬුවමකට ලක් වුවොත් බන්ධනාගාර ආඥා පනත අනුකූලව කටයුතු කරන බවත් ඒ අනුව ඥානසාර හිමියන්ටද එම ආඥා පනත යටතේ බන්ධනාගාර නීතිය අනුව සිරකරු ඇඳුමක් ලබා දී තිබෙන බවත් ඇමතිවරයා සඳහන් කළා. ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පෙරේදා අධිකරණ හමුවේ පැවති වෙනත් නඩුවකට සිරකරු ඇඳුමින් සැරගෙන එම ගැන නැගූ මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් ඇමතිවරයා පැවසූ පවතින නීතිය යටතේ කටයුතු කිරීම හැර වෙන විශේෂයක් සිදුකොට නැති බවයි.
0: ශ්‍රී ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතය සපයන ලද පුවත් එසුරෙන් තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ ආයුබෝවන්. ප්‍රජාගවනිදුලියේ සිංහලාංශය විකාශනය කරන වැඩසටහන් වලින් වැඩසටහන් නම් බ්‍රහස්පතින්දා රාත්‍රී 11 සිට රාත්‍රී 12 දක්වා සඳතරු වැඩසටහනත් සෙනසුරාදා දිනයේ උදේ 7 සිට අට දක්වා, සනිදා සාදයත් ඉරිදා උදෑසන 8 සිට 10 දක්වා ඉරිදා සංග්‍රහයත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙම වැඩසටහන් තවදුරටත් වසරක් ඉදිරියට ගෙන යාම සඳහා ඔබගේ මූල්‍ය දායකත්වයේ 94.15.19.23 එහෙම නැත්නම් 94.15.19.28 කතා කරලා ලබා දෙන්න. ඔබ ක්‍රෙඩිට් කාඩ් පත් වලින් මූල්‍යමය ආධාර ලබා දෙන්නේ නම් තාමත් ස්තුතිවන්ත වෙමි.
2: මේ ත්‍රිචබසෙත් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
3: අතම ජීවිකාව සරිකරලන්නට කිසියම් රැකියාවක නිරතවන්නට අප සියල්ලන් හටම සිදුවෙනවා. අපගේ කැමැත්ත පුහුණු හා සමාජය අවශ්‍යතා අනුව මෙම රැකියාවන් විවිධ ශ්‍රේෂ්ඨවලට විහිදෙනවා. විවිධ වූ රැකියාවන් අතර සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයට ඉතා වැදගත් ස්ථානයක් හිමිවෙනවා. විශේෂයෙන්ම මේ දිනවල පවතින මේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේත් සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ නීලී සිටින වෛද්‍ය හෙදහා සිසු වෘත්තිකයන් විසින් සිදු කරන සේවය හා කැපවීම ඉතා විශිෂ්ටයි. ඉතින් අපි අද අදහස් කළා සෞඛ්‍ය අංශවල නියැලෙන නිතර මහජනයා සමග ගැටෙන වෘත්තීන් ගැන කියවෙන ගීත කීපයක් අපගේ ගීපොකුරට එක් කරන්නට. සෞඛ්‍ය අංශ ගැන කතා කරන විට අපට මුලින්ම සිහියට එන්නේ වෛද්‍ය වෘත්තියන් ගැනයි. තම එදිනදා ජීවිතයේ අවශ්‍යතා පවා කැප කරමින් ඕන් විසින් සිදු කරන ඒ සුවිශාල සේවය සමාජයේ පුද්ගල තරාතිරම ගැන නොතකා සියල්ලන්ටම සමාන අන්දමින් සිදු කරන මහකු සේවයක්. අප අද පළමු තෝරාගත් සමන්ද සිල්වා විසින් ගායනා කරන මෙම ගීතය වෛද්‍යවරයෙකුගේ, නැතහොත් අප සාමාන්‍ය විහාරයේ භාවිතා කරන දොස්තර මහතාගේ සේවය පිළිබඳවයි. අහල බලන්න. දොස්තර මහතුන් මහත්මියන් සම්බන්ධව ඔබටත් මෙවැනි අත්දැකීම් තියෙනවද කියලා.

සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ රැකියාවන් අතර තවත් වැදගත් වෘත්තියක් තමයි හෙද සේවය. ගිලනු සනහලන්නට බෙහෙත් දෙමින් ඔවුන්ගේ කෙඳිරිලි හඬට විදුලියමින් දිව යන ඉතා කඩිසර සේවයක නිරත වන මෙම යුවතීගේ රැකියාව ඔබ අප කාටත් හොඳට හුරු පුරුදුයි. අහල බලන්න, ඔබටත් හිතා ගන්න පුළුවන්ද ඇයි කරන රැකියාව හා එහි වැදගත්කම ගැන? සුනිල් සරත් පෙරේරා විසින් රචිත මෙම ගීතය සංගීතකරු ගායනා කරන්නේ මහාචාර්ය සනත් නන්දසිරි විසිනි.

ඉතින් අපි අද කතා කරමින් සිටියේ සෞඛ්‍ය සේවාවල නිර්තවන්නන් ගැන කියවෙන ගීත කීපයකටනේ. වර්තමානයේ පවතින මෙම වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවී නිර්තවන සියලු දෙනා ගැනම අපට නිතර සිහියට නැගෙනවා. තම ජීවිතයටද ඇතිවිය හැකි බලපෑම් ගැන නොසලකමින් තම කාලය හා ශ්‍රමය කැප කරමින් ඔවුන් කරන සේවය නිසා ඔවුන් සෑම දිනාම සුවවිරුවන් ලෙසද හඳුන්වනවා. සෞඛ්‍ය සේවී නිරතවන සියලු දෙනා හටම උපහාරයක් ලෙස අප මෙම ගීතය ප්‍රචාරය කරන්නට අදහස් කළා. රුචිර කුරුලගම් විසින් රචිත මෙම ගීතය සංගීතවත් කොට ඇත්තේ කසුන් කල්හාර විසිනි. ගායනා කරනු ලබන්නේ සංක දිනේ සමග කසුන් කල්හාර. අහල බලන්න. සෞඛ්‍ය සේවී නිරතවන සියලු දෙනා සුවවිරුවන් ලෙස සලකන්නට අපට පුළුවන් නේද කියලා.

0: ත්‍රීසිපලිසෙට් ප්‍රජාගවන් ඉදිරිය පවත්වාගෙන යාම සඳහා රජයෙන් ලැබෙන ආධාර මුදලට අමතරව විශාල මුදලක් එහි කාර්ය මණ්ඩලයට වැය කරන්න සිදු වෙනවා. නඩත්තු කටයුතු, යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම වැනි කාර්යයන් සඳහා මේ මුදල් වැය වෙනවා. සිංහලාංශයේ රේඩියෝ තෝනිය සඳහා මුදල් ආධාර ලබා දීම ඉදිරියෙන් සිටියා. ඉතින් මෙවරත් ඔබට පුළුවන් එවැනිම උපකාරයක් කරන්නට. එනම් මෙම වැඩසටහන් ඉදිරියට තව අවස්ථාවක් ගෙන යාම සඳහා ඔබගේ නොමසුරු ආධාරය ලබා දෙන්නට 94151923 94151928 ඒ මෙදිරි දුර කතන අංක. ඔබට පුළුවන් මේවා අමතා ඔබගේ දායකත්වය ලබා දෙන්නට. ඒ වෙනුවෙන් අපගේ කෘතඥතාවය ඔබට පළ කර සිටිමු.
1: මේ ත්‍රිචබසෙත් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
2: තුරුණු සති තුලින් බිහි වූ දක්ෂ ගායිකාවක් වන විශාරද සුභාසනී හර්ෂණී ගායිකාවගේ මේ මියුරු ආදර ගීතය චන්න ජයනාත්ගේ නිර්මාණයක්. සංගීතවේදී එච්.එම්. ජයවර්ධනන් විසින් ගීතයට සංගීතව කර තිබුණා.

නැවතත් ඔබට මතක් කර සිටින්නේ ත්‍රිපල් සෙඩ් ගුවන්විදුලි සිංහල අංශය තවත් වසරක් ඉදිරියට ගෙන යන්නට ඔබගේ දායකත්වයේ ඉල්ලීමටයි. ඔබ දන්නවා මෙම ගුවන්විදුලි සිංහල අංශයේ සමාජයට කරන සේවය කොමද්ද කියලා. සංගීතමය, අධ්‍යාපනය, දේශපාලනිකව ඒ වගේම සමාජීය තොරතුරු රසක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට සිංහල අංශය සමත් වෙලා තියෙනවා. ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙම වැඩසටහන් තවදුරටත් ඉදිරියට ගෙන යන්නට මූල්‍යමය ආධාර ලබා දෙන්නයි. අපගේ සිංහල ජනතාව, ලාංකීය ජනතාව පෙර වසරවලදී අපෝ ඉදිරියෙන් තිබු වැඩි මුදලක් එකතු කරලා දෙන්නට ඔබ සමත් වුණා. ඒ ගැන අපගේ කෘතඥතාවය ඔබට පිරිනමනවා. ඉදිරියටත් එසේම කරන්නට මේ වසරේ ඔබගේ එම දායකත්වය බලාපොරොත්තු වෙනවා. සිංහල වැඩසටහන් ක්‍රියාත්මක වන සෙනසුරාදා සහ ඉරිදා දිනවල 09/15/29 කතා කරලා ඔබගේ දායකත්වය ලබා දෙන්න. ඒ අතරතුරදී සඳතරු වැඩසටහන අමතක නොකරන්න. ඔබට පුළුවන් සඳතරු වෙනුවෙන් සෙනසුරාදා හෝ ඉරිදා දිනවලදී ඔබගේ දායකත්වය ලබා දෙන්නට. නැවත මතක් කරන දුරකථන අංකය සිංහල වැඩසටහන් ක්‍රියාත්මක කරන කාලය තුළදී 09/15/19. ඉතින් නෑබරසන්නනි, ඔබගේ ඒ මූල්‍යමය ආධාරය බලාපොරොත්තුෙන් අද දවසේ අවසාන ගීතය ගුණට මුසු කරන්නට සූදානම්. විදුලි එළිය දැක්කම මට ගිනිහොල දියට විසි කරන්න හිතුනවා. මම එසේ කළා. මම හිතුවා විදුලි එළිය තාමත්ම ලස්සනයි. ඒත් මම මුලා වුණා. ඒ මුලාවෙන් මම හෙම්බත් වෙලා ඉන්නේ. ඒ ගිනි උල නිවා දැම්මේ මෙතෙක් මට මඟ පෙන්වූ යථාර්ථයයි. එයින් මිදුණු මම සිදුවියේ කබලෙන් ලිපට වැටනා සමානය. මට සමාවෙන්න මෑණියනි, තින්දයාපර මෑණියනි, මම ඉන්නම් අරින්න ඔබගේ දොර මෙහිඟන්නියට. මෙවැනි අනාථ වූ තරුණියන් කොතරම් ඇද්ද? මුල අමතකට සැප සතුට සොයාගිය අය එසේ මුලාවට පත් වෙනවා. ස්වර්ණ ගුණවර්ධනයන් විසින් පදවල සැකසූ මෙම ගීතය සංගීතවත් කරන්නේ ෂෙල්ටන් විජේසේකරයන් විසින්. ගීතය ගායනකුන් ලබන්නේ ගායිකා ඉන්ද්‍රාණි බෝගොඩ.

0: ඔබගේ සමගින එනටයි මේ සූදානම් වන්නේ. අද වැඩසටහනට සහභාගී වූ නිරූපා කුලරත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සායෙන් මහේන්ද්‍ර කාලිංග මුදලී. වැඩසටහන සම්පාදනය කර ඔබගේ සමගින යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගේ සමගින යන්න. ආයුබෝවන්.
1: ආයුබෝවන්.